89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: හඬන මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කිනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න.
2: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
1: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 Supreme Radio.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ.
5: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
6: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
5: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
6: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 516ට.
0: 89.1 893 සුප්‍රීම් රේඩියෝ.

0: ප්‍රීම් රේඩියෝ
1: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
2: මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
3: ආ, කවද දැක්ක හීනේ?
4: මගේ සුදුනෝනේ අලි වැඩේ මේ මන.
3: ඕවා නබුම ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට
5: සින්දු කැෆේ with Nimesha.
6: Welcome show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
8: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට.
3: ඇසළ
8: පෙරහැර මංගල්‍යයේ. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
3: ඇත්තටම කවුද?
8: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
3: තියෙන්නේ.
8: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා.
3: ඒ කොමරි
8: සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
6: Welcome show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
10: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
11: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burst the bodas and I come along with us on a hunt.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: 89.1 89.3 Supreme Radio.

0: සුබ දැසනක ඔයාට වෙලාවතේ හතයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

0: හඬන මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කෙනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න.
1: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි
2: වෙලා. අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට. බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චයින ලංකා එඩියුකේෂන්, ඩොක්ටර් භාග්‍ය 0870290290. සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
5: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
5: Back to back සින්දු අහන්න.
8: Let's go.
4: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali. 89.1 89.3 Supreme Radio.
9: Magi hande, magi rata.

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: ලෙසතාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංචන නාම පෝර්දැන් අනර්ග නිමාවකින් බෙල්ලං විල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01112739180
1: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: අයිබෝන් සුබෝදස්සනාක බල උදෑසන හතයි.
2: Supreme Radio the welcome show.
0: සතියේ දවස් පහේම උදේ හතට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
2: එන්න පියල් 40ට දිනු

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ ආර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
2: වැට
1: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
2: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් ගිහද කරනවා. සුට්ටක් ගිහද කරනවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
1: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
2: ඔව් තාප්ප ඇවිදිනවා.
1: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
2: ඔව් එළියට.
1: උතුරට යන්නේ
2: නැහැ. නෑ උතුරට යන්නේ
1: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
4: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
3: ඉවරයි අද
2: කවද දැක්ක හිනේ
4: සුදුනෝනේ අලි වැඩි මේ මන
2: ඕවා නබුතම ඔබට හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කපේ විත් නිමේෂා අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ වගේ හඬ වගේ රටේ

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

good morning, good morning, good morning. Only thing, good morning කියලා තුම්පාරක්ම කිව්වා. මොකද අද දවස ඔයාට සුබ වී මේ ඒ අදිෂ්ඨානයෙන් සහ ඒ ප්‍රාර්ථනයෙන් යුක්තව තමයි මේ විදිහට අද දවස පටන් ගන්න ලෑස්ති වෙන්නේ ඔයත් එක්ක. ඉතින් දවස පුරාවට මම ඉන්න ඔයත් එක්ක, හසිත ඇවිල්ල ඉන්නවා ඔයාගේ පාළු මකන්න මේ පැත්තට. අටයි විනාඩි හයත් වෙලා තියෙන්නේ. අපිට හද දවසේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා නේද? සතියක් තිස්සේ මොකද වුනේ, මොකද කරන්න හිතාගෙන ඉන්නේ, අලුත් සතිය කොහොමද ගත කරන්න හිතාගෙන ඉන්නේ, ඒ වගේම මේ වීකෙන්ඩ් එක කොහොමද ඔයා ගත කරන්නේ, මේ හැම ආකාරයේ දෙයක්ම අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේම ලෝකෙ මොනවද වෙන්නේ, ලංකාවේ මොනවද වෙන්නේ, අපේ ජීවිත ඇතුලේ මොකද වෙන්නේ, මේ හැම ආකාරයකම දෙයක් ඔයාලා මගෙත් එක්ක කතා කරන්න හැකියාවක් තියෙනවා. මම ලෑස්තිව ඉන්නවා ඔයාගේ ඕන්ම ප්‍රශ්නයකට මම දන්න විදිහට උත්තර දෙන්න. එන්න මේ පැත්තට. ඉතින් කාලය ගත වෙලා යනවා වේගෙන්. ඔයාට පුළුවන් කට්ටිය එකතු කරගන්න මේ පැත්තේ ලස්සන සින්දු වලට මගෙත් එක්ක කතා කරගෙන යන ගමන් TikTok live මම එන්න ලෑස්තිව ඉන්නවා. ඒකත් මතක තියාගන්න, අපේ TikTok channel එක follow කරලා තියාගන්න. ඔයා TikTok එකේ මේ වෙලාවෙ ඉන්නව නම්, නැත්නම් ඔයාලා TikTok account එකක් තියෙනවා නම් ඔයා ගිල search කරන්න Supreme Radio කියලා. මම TikTok live එකක් එන්න ලෑස්තිව ඉන්නවා. ඒ වගේම අපේ social media platform හැම එකකින්ම Facebook, ඒ වගේම YouTube, ඒ වගේම Instagram, මේ හැම දෙයකින්ම අපි ඔයා ළඟට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ මතක් කිරීම මම මතක් කරන්නම්. අපේ හොට්ලයින් නම්බර් එක සහ අපේ WhatsApp නම්බර් එක 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. මම ආයෙත් මතක් කරන්න, 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. 0718 89 3 89 3 අපේ WhatsApp නම්බර් එක. ඔයාලා බලන්න මේ පැත්තට WhatsApp මැසේජ් එකකුත් දාන්න. නැති යන්න තමයි ලෑස්ති වෙන්නේ තවත් ලස්සන සින්දුවක් අහන්න. අපිට කතා කරන ගොඩක් දේවල් තියෙනවා නේද? ආගේ තොරතුරු අද මොනවද කරන්නේ? ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්නවද? නැත්නම් කොහේ හරි යන ගමන් ඉන්නවද? වීකෙන්ඩ් එක නිසා ට්‍රිප් එකක් යනවද නේද? නැත්නම් අදත් සුපුරුදු පරිදි සතියේ දවස් පහේම වගේ අදත් මේ මං වගේම වැඩද? අපි ලෑස්ති වගේ නිදහස තව තවත් වැඩි කරන්න, ඔයාගේ පාළුව නැති කරලා දාන්න, ඔයාට මහන්සියක් තියෙනවනේ ඒ මහන්සිය නැති කරලා දෙන්න මම සූදානමින් ඉන්නවා. ඉතින් මම මතක් කරපු විදිහට මේ පැතර කෝල් එකක් ගන්න, මේ පැතර WhatsApp මැසේජ් එකක් දාන්න කියලාත් මතක් කරනවා. යන ලෑස්ති වෙන්නේ ලස්සන සින්දුවක් අහන්න. අපි ආදරය කරන, අපි ගොඩාක් තවමත් අපේ ප්ලේලිස්ට් එකේ තියෙන ඒ වගේ ලස්සන ගීතයක් තමයි මේ විදිහට ඔයාලට දෙන්න ලෑස්ති වෙන්නේ. දිගට මේක තියලා ඉන්න මගෙත් එක්ක 8:09 දැන්.

0: 89.3 Endless Weekend with Supreme Radio.
1: හඬන මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කිනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න.
2: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි
3: පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යකි.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ මගේ හඳ මගේ රට
1: අටවෙනි අඩි 15යි දැන්
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව ඒ ලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
7: හිතට ශක්තිය
5: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
7: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
5: කලර්ස් කුණ පිළිකේම
9: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
5: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ දායක
10: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආතරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා
11: එතකොට දැන් ආතරේ දැනෙනවද
10: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා
11: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
10: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනදිහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව නුතරැයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැලක්. සෑහෙන දුක් විඳින ජීවිතයක් තියෙන. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

මැණිකේ මගේ හිතේ. ඔයත් එහෙම කියලා ඇති නේද? ඔයාටත් එහෙම කියනවා ඇති නේද? ඉතින් 8 විනාඩි 25ක් වෙලා තියෙනකොට දැන් ඔයාගේ මැණික ඔයාට ආදරේ කියනවා වගේම ඔයා එයාට ආදරේ කියලාත් කියනවනේ නේද? ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා ආදරේ ගැන කතා කරන්න සතිය දවස් 5ෙම රෑ 7 ඉඳලා 10 වෙනකන් ඩ්‍රීම් නයිට් ආන්න. ඒවත් කිරීම තමයි මට කරන්න ඕනෙකම තියුනේ. ඉතින් ආදරේ ගැන කතා කරන්න නම් හරියනම දැන තමයි සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට් කියලා කියන්නේ 89.1 89.3 දවස පුරාවටම ඉන්නවා වගේම ආදරේ ගැන කතා කරන්න වගේම ඔයාගේ නිදහස තව තව වැඩි කරගන්න ඔයාට පුළුවන් දිගටම මේ ලස්සන සින්දු අහන ගමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න දැන් එල්නිනෝ තත්ත්වය මේ දවස්වල දැන් ටික ටික එනවා වගේ දැනෙනවා නේද? චුට්ට චුට්ට රස්නේ දැනෙනවා වගේ පොඩි හැඩක් තියෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ අපි නොහිතන විදිහට එක එක පැතිවලට වැස්ස කියන දේ ලැබුණා. ඒ වගේම දැන් ගොඩාක් පැතිවලට තියෙන්නේ දැන් වර්තමානයේ වෙනකොට වියලි කාලගුණයක් තමයි. ඉතින් ප්‍රදේශ රැසකට වියලි කාලගුණයක් තියෙනවා කියලා කියනවා. ඉතින් බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. දිවිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40-50 පමණ තද සුළං ඇති වෙන්න පුළුවන් කියලත් ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. අද ඉතින් ලොකුවට මේ වර්ෂාවෙන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. පොඩි රස්නි ගතිය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට වතුර එහෙම බොන්න වැඩි අවු එහෙම ඉන්න එපා. අද වීකෙන්ඩ් එකනේ නේද? ඉතින් සමහර අය වැඩ කරනවා ඇති. ඉතින් වැඩ කරද්දිත් ඔන්න අවුෙන් බේරලා දැන් පොඩ්ඩක් වතුර එහෙම බීලා නේද? පොඩක් ආරක්ෂාව තමයි ඉතින් සලස ගන්න හරි. දැන් ඒ වගේ මතක් කිරීම් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. අපි දවස් පුරාටම කතා කරන්න හිඩ ප්‍රස්තාව වෙන් කළා තියෙනවා අපිට. ඉතින් එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්නවා. එයාලව තමයි මේ විදිහට එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. සේරුවාවිල KDA සමරසිංහ WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සියලුම දෙනාත් හිතවත් ගුවන් මිතුරු මිත්‍රයන් සියලු දෙනා වෙනුවෙන් සුමීරු ගීතයක් ගුවන්ට එක් කරන්න කියලා තමයි ඔන්න KDA සමරසිංහ මේ විදිහට මැසේජ් එක වල තියෙන්නේ. Thank you so much සමරසිංහ. ඔයාවත් ආදරයෙන් එකතු කරගන්න මේ හැමෝම වගේම. ඉතින් එකතු කරගන්න ලෑසි වෙන්නේ මම ඉන්දිකව. ඔන්න නාවල පැත්තට තමයි යන්න ලෑසි වෙන ලස්සන සින්දුවක් අහන්න පවුලේ හැම දෙනෙක්මවත් ඔන්න බෝඩිමේ හැම දෙනෙක්මවත් එකතු කරගන්න. ඔබ සද්දේට මහගෙන ඉන්නේ කියලා තමයි ඔන්න ඉන්දික කියලා තියෙන්නේ. හරි, ඉන්දිකවත් එකතු කරගන්න ගමන් තමයි මේ ලස්සන සින්දුව අහන්න ඔයාවත් එකතු කරගෙන මේ යන ලෑසි වෙන්නේ. දිගටම එකතු වෙලා ඉන්න වගේත් එක්ක 8:28 දැන් දෙකටම ඉන්නෝනේ මකින් තෙක්කා. හරි, වාසනා ලොවක් ගැන තමයි අහන්න ලෑස්සෙන්නේ.

0: A su nave ai ekra, a su nave ai tune. Supreme Radio. Magee hada, magee rata.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නංක හොඳ වර්ගයක.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
5: මෙන්වා මෙතේ. දන්න කියන GI බොක්ස් බෝඩ්.
6: The welcome show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන. චීනය හැදුව නිපුූ මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට එකක්. ඒ කන්සෙප්ට එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුළ හදනු.
7: වසරකට නව මිලියනයක් මිලියනයක්.
0: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයට තියෙන අවුරුදු 100ක සැලසුම්තිය. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකින් චීනය. අද වෙනකොට නිපුූ ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
6: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමෝ.
8: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: අසු නවයයි එක, අසු නවයයි තුන.

0: 89.1 එකෙන් 89.3
1: සුප්‍රීම් රේඩියෝ
2: මගේ හඬ මගේ රට
3: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1
2: 89.3 Supreme Radio

0: අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට
1: අටයිමින් අඩි 44යි දැන්
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
4: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
5: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
6: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
5: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510.
7: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
8: The welcome show.
9: I burst the bodas and I can well over there for a
8: hundred. Supreme Radio, the welcome show.
7: Satya Davas Pahima, Ude Hatata.
8: The welcome show.
9: Anugrahaya.
10: Vartha Pita Vartha, Tabane Koti Ate, NLB, Tanadita Hane, Lutraye, Rupyal Koti, Dahatuna, Name, Ata, Ikmavu, Devanta, Supiritya, Galabadim, Rati, Sangvardhanita, Devanta, Shaktya, Pemin, Obad, Tinava, Ratat, Tinavana, Jatiya, Mahatana, Sampata, Tanadita Hane, Viladikan, Obad, Koti, Tutiakuan.
11: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

ලස්සන සිින්දු අහන ගමන් ඔන්න මේ අපි ගමනක් යන ගමන් ඉන්නේ. 8:54 වෙලා තියෙනකොට එක දිගට සිින්දු ඇහුවනේ නේද? මට හිතුණා මේ පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. ඔන්න මේ පැත්තට කෝල් කරා දේශප්‍රිය. ඔන්න නාවලින් තමයි කතා කරේ. කලිමුත් කෙනෙක් මේ පැත්තට මැසේජ් කරලා තිබ්බා නේද? නාවලින් ඉන්දික නේද? ඉතින් දේශප්‍රිය මේ විදිහට කියලා දෙන අද ඔන්න නිවාඩු පාඩුවේ බෝඩිමිට වෙලා ඔයාව අහගෙන ඉන්නවා. පවුලේ හැම දෙනෙක්ම වාත් මේ වෙලාව සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක් වාත් හසිත ඔයාමත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න මේ පැත්තට කතා කරලා කිව්වේ. බොහොම ස්තුතියි දේශප්‍රිය, හැම දෙනෙක්ම අපි එකතු කරගමු මේ ලස්සන සින්දු අහන්න. ඊට පස්සේ රංග එකතු කරගන්න ලෑස්ති වෙන්න ඕන. කුරුණෑගල පැත්තට තමයි මේ විදිහට යන්නේ. ලස්සන සින්දුකට මාවත් දිනු ඒ වගේම චූටි පැටිය දියෝන්නවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඔවුලේ හැම දෙනෙක්මවත් හසිත ඔයාමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්නම් දිල්හාන්. රංග දිල්හාන් නේද? රංග ඔයාවත් එකතු කරගන්නම් ආදරෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ වට්සප් එක පැත්තට යද්දී ඔන්න වට්සප් එකේ ඉන්නවා සමීර. නුවර තමයි මේ විදිහට යන ලෑස්ති වෙන්නේ. ලස්සන සින්දුවක් අහන්න කොල්ලො සෙට් එක එකතු කරගන්න. ඔයාව අහගෙන ඉන්නවා සද්දෙටම කියලා තමයි ඔන්න සමීර මේ පැත්තට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගන්න සමීර, කොල්ලො සෙට් එක සද්දේ තවඩියක් වැඩි කරලම දියාගන්න. මම ලස්සන සින්දුවක් දෙන්නම් ඔයාට. හරි හරියට පුළුවන් මේ පැත්තට කෝල් ගන්න, මේ පැත්තට වට්සප් මැසේජ් එකක් දාන්න. අපි ලස්සන සින්දු වලට කට්ටිය එකතු කරගන්න ගමන් අලුත් පැකට තමයි මේ විදිහට යන ලෑස්ති වෙන්නේ. ඊළඟට දෙන්න ලෑස්ති වෙන්නේ රීමික්ස් වර්ෂන් එකක්. ඔරිජිනල් ගායකයාගේ ඔරිජිනල් සින්දුවම රීමික්ස් වර්ෂන් එකක් විදිහට වට අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අදල එකතු කරගන්න මේ වෙලාවේ මම අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දු අහන්න. මේ පැත්තට කෝල් එකක් ගන්න, මේ පැත්තට වට්සප් මැසේජ් එකක් දාන්න ඔයාලට හැකියාවක් තියෙනවා. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අද දවස පුරාවට මම ඔයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔයාගේ විඩාව නිවන්න, ඔයාගේ නිදහස තව තව වැඩි කරන්න. හරි, පොරොන්දු වෙනවා මම ඒක කරලා දෙනවා කියලා. ඉතින් දිගට මේකත් එලා ඉන්න අපි අහලා බලමු චන්න කින්නරාවිගේ කතාව. දිගට ඉන්න මගෙත් එක්ක 8:56 දැන් නටන්න තමයි තියෙන්නේ.

0: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනමේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉංල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ හටඩ මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කෙනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: වැඩි වැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යටි.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

ඒක හිත විතරමයි හරි. අපි හැම කෙනෙක්වා එක හිතකට වැඩිවැඩියෙන් ආදරය කරනවා. ඒක තමයි සත්‍ය ආදරය කියලා කියන්නේ. ඉතින් අපි හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ ආදරයට අපේ තියෙන උපරිමයම දෙන්න නේද? ඉතින් ආදරේ ගැන කෙනෙක්ගෙන් ඇහුවොත් එයාලට සුභවාදී උත්තර හරි අසුභවාදී උත්තර හරි එක එක ජාති උත්තර අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අපි ආදරයට දෙන්න නිර්වචන අපි ආදරේ ගත කරද්දී ආදරේ කරද්දී ලැබෙන අත්දැකීම් තුළින් තමයි අපි ගොඩනගන්නේ. නිර්වචන ලස්සනද නැද්ද කියලා තීරණය කරන්නේ අපිට ලැබෙන අත්දැකීම් තුළින්. ආදරය කියන්නේ ලස්සන දෙයක්. අපිට ලැබෙන අත්දැකීම් වලින් තමයි අපි ආදරය ගැන ඒ වගේ නිර්වචන ගොඩනගන්නේ. ඉතින් ලස්සන දෙයක් වෙන ආදරේ හරියට කරන්න උත්සාහ කරන්න, හරියට කරන්න පුළුවන් කෙනෙක්ව තෝරගන්න නේද? ආදරය කියන්නේ හරි ලස්සනට පාවිච්චි කරන්න තියෙන දෙයක්, පරිස්සමෙන් පාවිච්චි කරන්න තියෙන දෙයක්. තමන්ට ඉස්සලාම ආදරය කරලා ඉන්නකෝ. එතකොට ඔක්කොම තර හරියයි. උජ්ජ උපදෙසත් දුන්නේ හරි. නවය විනාඩි 11ක් වෙලා තියෙනකොට මම මතක් කරන අපේ හොට්ලයින් නම්බර් එක 0112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම 0718893893 කියන අපේ WhatsApp නම්බර් එකට දැන්ම මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. අසල් සින්දුවට කට්ටි එකතු කරගන්න. ඔයා ආදරය කරන ඒ ඔයාගේ පෙම්වතිය වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, අයියා අක්කා නංගි මල්ලි වෙන්න පුළුවන්, නෑදෑ වෙන්න පුළුවන්, ඔයාගේ යාළුවෝ වෙන්න පුළුවන්. කතා කරලා කියන්න, මම ලෑස්තෙන් ඉන්නවා මේ ලස්සන සින්දුවට. යාළුව එකතු කරගන්න. හරි, ලස්සන සින්දුවක් අහමු. පරණ මතක අලුත් වෙනත් එක්කම නේද? එහෙනම් මේ පැත්තට කතා කරන්න, මේ පැත්තට WhatsApp message එකක් දානත් කියලා ආයිත් මතක් කරනවා. අතිකරම ඉන්න මගෙත් එක්ක අපි මේ මම අද දවසේ ගත කරන දෙවනි පැයට තමයි මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් දවස පුරාම මම ඔයත් එක්ක ඉන්නවා කියන පොරොන්දුවත් එක්ක තමයි මේ විදිහට මේ ලස්සන සින්දුව අහගෙන ඉස්සරහට යන්නේ. එනගින් අපි අහලා බලමු මේ ලස්සන සින්දුව. අතිකරම ඉන්න මගෙත් එක්ක.

0: 89.1 89.3 Supreme Radio වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක.
3: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
5: lead කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා ඉතින් ඒ වartifactId උඹලට වරු කියන්න බෑනේ
8: මොනි කර තරුවක් තමත් මොනි කර තරුවක්
4: back to back සින්දු අහන්න
9: let's go
10: every weekday at 4 PM in Porto with Ashi Ali
11: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
12: එතකොට දැන් ආදරේ දැනෙනවද?
11: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
12: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream night.
11: සතියේ දින බලා රාත්‍රී හතට
13: අනුග්‍රහය

නවේ විනාඩි 23ත් වෙලා තියෙනකොට මට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි දැන් ඩෙංගු කියන එක අපි මේ වර්තමානයේ ගොඩාක් මේ නිවුස් අහනවා. එතකොට අපි සෝෂල් මීඩියා වල සැරිසරනකොට අපිට අහන් දකින්න ලැබෙනවා. දැන් Facebook එකේ පැත්තේ එහෙම ඉන්නවා නම් ඩෙංගු මරණ මෙච්චරයි, ඩෙංගු රෝගින් මෙච්චරක් වාර්තා වුණා, එක එක ආකාරයේ මේ ඩෙංගු කියන දේ අපිට අහන්න දකින්න මේ වර්තමානයේ හැකියාවක් තිබුණානේ නේද? ඉතින් ඇයි මෙහෙම වුනේ? මම අහන්නේ ඔයාගෙන් ඇයි මෙහෙම වුනේ? ඩෙංගු ව්‍යාප්තියට ඇත්තට ඉතින් ගොඩාක් දුරට ඉතින් අපේ මිනිස් ක්‍රියාකාරකම්ම බලපානවනේ නේද? ඉතින් වතුර එකතු වෙන තැන් තියෙනවා නම් අපි නොදැනුවත්ව තියෙනවා නම් වෙන්න පුළුවන්. ඉතින් ඩෙංගු ව්‍යාප්ත වෙන එක ඉතින් වැඩි වශයෙන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් අපේ වටපිටාවේ ඩෙංගු කීටයන් බෝ වෙන්න ඉඩ තියෙන ඒ වගේ වතුර එකතු වෙන තැන් තියෙනවා නම් විනාශ කරන්න අපි දැනගන්න ඕනේ. දැන් මේ ඩෙංගු කියන එක මේ වැඩි වෙනකම් අපිට මේ දේ කරන්න ඕනේ නෑනේ නේද? ඉතින් කාලයක් තිස්සේ ඉතින් අපිට හැකියාවක් තියෙනවා නම් අපිට එදිනදා ජීවිතයේදී මේ පිරිසිදුකම කියන එක පවත්වාගෙන යන්න, මේ වටපිටාව ලස්සන කරගෙන මානසික නිදහස තව තවත් වැඩි කරගන්න ගමන් අපිට ගමනක් යන්න හැකියාවක් තියෙනවා නම් මේ කොච්චර වැස්සත් ඩෙංගු කියන එක හෝ මදුරුවන් ගෝවෙන එක අපිට පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඩෙංගු ඇති වෙලා තියෙනවා, ඩෙංගු ව්‍යාප්තිය දැන් ටිකෙන් ටික වැඩි වෙලා තියෙනවා කියලා කිව්ව ගමන් අපිට හිතෙනවා ගිහිල්ලා වටපිටාව සුද්ධ කරන්න. එහෙම නෙවෙයි. ඔයා එදිනදා ජීවිතයේදී ඔයාට හැකියාවක් තියෙනවා. ඔයාට පුළුවන් වෙලාවට හෝ ඔයා දවසක් දාගන්න, දැන් වීකෙන්ඩ් එකක් වගේ ඔයාට දාගන්න පුළුවන්. ගිහිල්ලා වටපිටාව සුද්ධ පවිත්‍ර කරලා බලන්න නේද? කොච්චර ඔයාට මානසික නිදහසකුත් ඒ සම්බන්ධව ඔයාට එනවද කියලා ඔයාට දැනගන්න ලැබෙයි. එතකොට ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කරලා හරි ලස්සනට ඔයාගේ වටපිටාව තියාගන්න නේද? ඉතින් ඔයා ගැන හිතනවා වගේම ඔයාගේ දරුවන් ගැන, ඔයාගේ වයිෆ් ගැන, ඔයාගේ පවුල හැම දෙනෙක්ම ගැන, ඒ වගේම ඔයාගේ යාළුවෝ, ඔයාගේ වටපිටාව ගැන. ඉතින් මේ හැමෝටම ඔයාට මේ කරන්න තියෙන උදව්ව තමයි ඔයාට අදාළ ප්‍රදේශය අනිවාර්යයෙන්ම සුද්ධ කරගන්න. ඔයා දකින තැනක් තියෙනවා නම් කොහරි යන ගමන් වෙන්න පුළුවන්, කොහරි පාරක තොටක වෙන්න පුළුවන්, වසරක තුන තැනක් තියෙනවා නම් ඔයාට ඒක විනාශ කරන්න හැකියාවකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙන ගෙදරක තියෙන මල් පෝච්චි එකට වතුර එකතු වෙලා තියෙනවා නම් ගිහිල්ලා ඔයා ඒක විනාශ කරන්න යන්න එපා. ඒ කට්ටියට කියන්න ඉතින් මෙන්න මෙතන වතුර එකතු වෙලා තියෙනවා කියලා. පුළුවන් නම් හරි ප්‍රශ්න එහෙම දාගන්න යන්න එපා. ඉතින් ඩෙංගු කියන එක පාලනය කරගන්න අපිටත් වගකීමක් තියෙනවා. අපිත් අපේ වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන අපේ මනස වැඩි දියුණු කරගන්නවා වගේම අපේ මේ පාලනය කිරීමත් ඔයාලට කරන්න හැකියාවක් තියෙනවා. හරි, මේ මතක් කිරීම කරා. ඉතින් ගත කරන්න තවත් ගොඩක් වෙලාව තියෙනවා අපිට. අද දවස පුරාවට මම ඔයත් එක්ක ඉන්න හැස්සෙන් ඉන්නවා. ඉතින් එන්න මේ පැත්තට අපි ගත කරමු ආදරෙන් මේ ලස්සන හොරා කිහිපේ. ලස්සන ගීතයක් ඔයාලට දෙන්නම්. හදවතේ ගායකයාගේ සින්දුවක් තමයි මේ දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දෙකම ඉන්න මගෙත් එක්ක 9:26ත් වෙලා තියෙන්නේ. මේ පැත්තට කෝල් එකක් ගන්න, මේ පැත්තට WhatsApp message එකක් ඔයාලට දාන්න හැකියාවක් තියෙනවා. දෙකම ඉන්න මගෙත් එක්ක

0: මේන්නේ බ්‍රෑන්ඩ් ඉංජිනේරු මහත්තයා.
1: ඇයි මුදලා ලිහම කියන්නේ?
0: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන්න නම් තියෙන බ්‍රෑන්ඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
2: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
0: මොන වර්ගයෙන්ද?
2: හොඳ වර්ගයකින්.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
3: මෙල්වා බෙති දන්න කියන GI box bar.
4: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව ඒ ලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
5: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
7: ඇත්තටම කවුද?
6: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
7: තියෙන්නේ.
6: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කොමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
9: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3

0: 89.1 89.3
1: Supreme Radio.
2: නවේ විනාඩි 45යි දැන්.
3: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
4: ඔය එන්නේ පඬිතු නෝන.
5: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
4: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
6: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
4: හදමු හදමු.
6: මම මේ GI box board කරන්න ආවේ.
4: දෙන්නංක හොඳ වර්ගයේ.
6: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Melba GI box bar.
7: Melba beti. දන්න තියෙන GI box bar.
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
10: අයිබර් සුබදස්සනාකවල උදෑසන හත.
9: Supreme Radio the welcome show.
3: සතියේ දවස් පහේම උදේ 7ට.
9: The welcome show.
10: අනුග්‍රහය.
11: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melba RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: Melba එක ලංකාවේ එක, අපේම එක.
13: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
10: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
9: Mixing, mixing, mixing, mixing the
13: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
10: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89 3 89 3 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112510 516.

සිින්දු හන්න කලින් පොඩ්ඩක් කතා කරලින් නොනි කෙලා හිතන නව විනාඩි 54ත් වෙලා තියෙන්නේ එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්නවා. එක්වරින් මෙයාලව එකතු කරගන්න තමයි ඇස්සි වෙන්නේ. හම්බේ පුස්සෙන් ඔන්න මුතුලන්දවත්ත ශ්‍රියානි මේ විදිහට කතා කරේ. ලස්සන සිින්දුවක් අහන්න යවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න නිරෝෂාව. මීගමෝ පැත්තට තමයි යන ලෑස්ති වෙන්නේ. මහත්තයා වගේම පුංචි පුතාලා දෙන්නත් එකතු කරගෙන ලස්සන සිින්දුවක් අහමු කියලා තමයි ඔන්න නිරෝෂා මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. Right, ඊට පස්සේ යන ලෑස්ති වෙන්නේ මේ විදිහට තංගල්ල පැත්තට. රුවන් තමයි මේ වෙලාව මේ විදිහට මාව අහගෙන ඉන්නේ. ලස්සන සිින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න හසිත. අම්මා තාතයි වගේම පවුල හැම දෙනෙක් මොවත් යාළු හැමෝම මොවත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න රුවන් කියලා තියෙන්නේ. අනිවාර්යෙන්ම රුවන් ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ යන්න ලෑස්ති වෙන්නේ WhatsApp එක පැත්තට. ලස්සන සිින්දුවකට මාවත් එකතු කරගන්න. සඳලි තමා මේ විදිහට කියලා තියෙන්නේ. කුරුණෑගලින් මේ විදිහට මැසේජ් දා තියෙන්නේ. පවුල හැම දෙනෙක්ම එකතු කරගන්න. ඔයාව සද්දෙට මහගෙන ඉනවා හසිතයි ඒකේ තමයි ඔන්න කියලා තියෙන්නේ. ලස්සන සිින්දුවකට එකතු කරගන්න ඔයාවත් සඳලි. ඊට පස්සේ ඔන්න මේ විදිහට මැසේජ් එක දාන්නේ මානිත. ඔන්න ගෙදර යන ගමන් ඔයාව අහගෙන ඉන්නේ මේ වෙලාවේ නම්. ඔන්න මාතලේ හරියෙන් ඔයාව අහගෙන යන ගමන් අනුරාධපුරයට තමයි මේ විදිහට අපි යන්නේ කියලා තමයි ඔන්න මැසේජ් එක කියවලා තියෙන. ලස්සන සිින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න. වයිෆ් දීපාවත් ඉන්නවා. එයාවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන මානිත. ආදරෙන් එකතු කරගන්න ඔයාලව. තවත් ලස්සන සිින්දුවක් අහන්න. හරි මේ කට්ට එකතු කරගෙන අලුත් පැයකට තමයි යන ලෑස්ති වෙන්නේ. TikTok live එකක් මම එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි TikTok live එකේ කිමුත් හමු වෙමු. ඉතින් TikTok එකේ පැත්තේ ඉන්නවනම් Supreme Radio කියලා search කරන්න. උන් අපේ channel එක වට බලා ගන්න හැකියාවක් තියෙනවා. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. follow කරලා තියාගන්න. අපි TikTok live එකකින් හමු වෙමු. අලුත් හොරාවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ලස්සන සින්දු අහන්න නම් ඔබවත් මේ හොඳම දැන තමයි 89.1 89.3 Supreme Radio අහගෙන ඉන්න එක. දිගරවින වගේ තේකා.

0: 89.1 එකෙන් 89.3
1: Supreme Radio
2: මගේ හඬ මගේ රට
3: හඬ මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කිනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න
4: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්
5: සුබ දවසක්
6: අලුත් වෙලා
5: පහසු වෙලා
6: පැඩි පැඩි වෙලා
5: අංක එකයි ලග්න එකයි
6: 100ක්ම ඔබ යතේ
5: අංක දෙකක් ගැලපුණාම
6: රුපියල් 1000ක්ම අතේ
5: අංක දෙකයි ලග්න එකයි
6: 2500ක් අතේ අංක 3ට
5: 50000
6: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
5: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: 89.1 89.3 Supreme Radio

අලුත් පැහැකට තමයි මේ විදිහට අපි ඇවිත් ඉන්නේ. 10 විනාඩි නවයත් වෙලා තියෙනකොට මම කියන්න ලෑස්ති වෙන්නේ, මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පුළුවන් ඒ පැත්තට එන්න. TikTok එක පැත්තේ ඉන්නවා නම් සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරන්න. ඔන්න ඉතින් ඔයාට අපේ channel එක බලාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම 89.1 න් ඔයාට මේ ආදරණීය රේඩියෝ සංඛ්‍යාත ඔස්සේ මාව රේඩියෝ එකෙන් අහන්න හැකියාවක් තියෙනවා. ඔයා පිටරටක කෙනෙක් ඉන්නවා නම් දැන් සාමාන්‍යයෙන් මේ frequencies වලින් අහන්න බෑනේ නේද? ඒ හින්දා තමයි ඔයාලට තියෙන්නේ අපේ website එක www.suprimeradio.lk කියන අපේ website එකට ගිහිල්ලා ඔයාලට හැකියාවක් තියෙනවා අපේ රේඩියෝ එක ඔයාගේ ලංක ඉන්නා වගේ අහන්න. හරි, අපි මතක් කරන්න ඕනේ දැන් මේ TikTok live එක පැත්තට කට්ටිය එන ගමන් ඉන්නේ. අපි මේ පැත්තේ කතා බහ කරන්න හැකියාවක් තියෙනවාට මේ පැත්තට આવොත් එහෙම. ඒ වගේම මේ පැත්තට WhatsApp message එකක් hotline number එකට call එකක් ගන්න හැකියාවක් තියෙනවා. මතක් කරන්න අපේ hotline number එක 0112 510 510 අපේ hotline number එකට පුළුවන් call එකක් ගන්න. ඒ වගේම ඔයාලට WhatsApp message එකක් දාන්න හැකියාවක් තියෙනවා 0718 893 893. ප්‍රති මම මේ ක්‍රම හැම එකක්ම මතක් කරා. ඉතින් ඔන්න දැන්මත් TikTok එකේ පැත්තට කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඔන්න උඩංගමුවේ උපුල් කියලා තියෙනවා. හායි සුබ උදෑසනක් කියලා. සුබ උදෑසනක් උපුල්. අපි නම් පුලුකුණාවේ ආමි කැම්ප් එකෙන් අහගෙන ඉන්නේ. ලස්සන සින්දුකර එකතු කරගන්න කියලා ඔන්න මැසේජ් එකේ දාලා තියෙනවා. අකලංග ආරච්චිගේ කියලා තියෙනවා ගුඩ් මෝර්නින් අයියා කියලා තියෙනවා. ඉතින් මේ කට්ටිය එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහන්නලා ඇස් වෙන්නේ. මේ දවස්වල හරියට ප්‍රසිද්ධ TikTok ගොඩාක් බිහි වෙන ලස්සන සින්දුවක් තමයි අහන්නලා ඇස් වෙන්නේ. ඉන්දියානු සහ ශ්‍රී ලංකා මේ මික්ස් එකක් කිව්වොත් නෙවෙයි. ඉතින් අහලා බලන්නකො මේ දවස්වල හරියට ප්‍රසිද්ධ සින්දුවක් තමයි ඔන්න දෙන්න ලෑස්ති වෙන්නේ. එතිකටම මගේ තේ එකදලා ඉන්න 10:11 වෙලාව. අහලා බලන්නකො ආදරේ තව තවත් වැඩි වෙන විදිහට, තව තවත් ලස්සන වැඩි වැඩි විදිහට ඔයාට මේක විඳින්න හැකියාවක් තියෙනවා. එතිකට මෙන්න මගේ තේ එක්කලා.

0: Asuna via i eka, asuna via internet. Supreme Radio, Supreme Radio, Supreme Radio. Makiyanda, makiyata. චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවෙ දරුවන්ට Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ
2: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
3: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ

0: Endless Weekend with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගය මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගය කොටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

ආදරෙන් ආදරෙන් තමයි ලංවෙන්න ඕනේ නේද? බලාගෙන හොඳේ. ආදරේදී දුක සතුට හැම දෙයක්ම මික්ස් එකේ ලැබෙනවා. ඒක හරියට කල්පනාකරණය කරගන්න අපි දැනගන්න ඕනේ. හරි, ඒ ඔබදන හොඳට ඔළුවේ තියාබා ගන්න. 10:26 වෙලා තියෙනකොට TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නකොට කරගන්න. යාළුවෝ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ඔන සුබුරුදු පරිදි සචී ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. සචී එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ විශ්ින්න ඕන, මට ලස්සන gift එකක් දීලා තියෙනවා. විශ්වත් එකතු කරගන්නවා. ඒ වගේම ගීෂු ඉන්නවා. ගීෂුවත් එකතු කරගන්න. ඒ වගේම රුත් ඉන්නවා මෙල්බන් වලින්. හතරෙන් එකතු කරගන්න රුත් ඔයාවත්. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ සසින්දු නවෝ ඉන්නවා ඔන්න එකතු වෙලා. එවගේම මේ පැත්තෙන් ඉන්නවා තව උඩංගමුවේ උපුල් ඉන්නවා ඒ පැත්තෙන්. ඔන්න ලස්සන රණවිරු ගීතයක් දෙන්නලු. අපි රණවිරුෝ හින්දා අනිවාර්යෙන්ම මම දෙන්න උත්සාහයක් ගන්නම්. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා තවත් කට්ටිය. ඔන්න රුත් කියලා තිබුණා මට කෙනෙක් එකතු කරගන්න කියලා. ප්ලීස් සේටු ක්ලින්ටන් ෆ්‍රොම් කෝට්ටේ. කෝට්ටේ වලින් ඔන්න පුතා ක්ලින්ටන්ත් එකතු කරගන්න කියලා තමයි ඔන්න රුත් කියලා තියෙන්නේ. රයිට්, අයවත් එකතු කරගන්න. ඊට පස්සේ අංජුනි මේ විදිහට එකතු වෙන්නේ නිව්සීලන්ඩ් වල ඉඳලා. අංජුනිවත් එකතු කරගන්න. ආදරෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. චූටි දෝනි ඉන්නවා ඔන්න හායි කියලා දෙනවා. චූටි දෝනිවත් එකතු කරගන්න. හරි, මේකටත් එකතු කරගන්න. WhatsApp එකේ පැත්තේ කට්ටියක් ඉන්නවා, යාළුවත් එකතු කරගන්න. ඔන්න සුබ දවසක් වේවා. මම වැලිගල්ලෙන් සුජානි කියලා ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා නිමල්, පුතා රුසිඳු, දුව රශිනි, මාජි ෆාතිමා මේ කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. රයිට්, මේ හැම කෙනෙක් මේ එකතු කරගෙන අපේ යන හදන ඉතාලිය පැත්තට. චාව් චාව්, ඉතාලිය පැත්තට ගිහිල්ලා අපි ඉතාලියේ ඉන්න මල්ලි කෙනෙක්ගේ. ඒ මල්ලිට චාව් මල්ලි කියලා ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. මම නෙමෙයි කියන්නේ, සනුක තමයි කියන්නේ. දිගටම එකතු වෙලා ඉන්න. 10:27 දැන්.

0: ciao, ciao, ci vediamo presto.
1: Assunavi ai Ecran, Assunavi ai Tuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Maki Hande, Maki Rata.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: සමහර ගෙවුලුත් තිනෝ වැටේමනි ගෙදර ඉන්නේ. හරි මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
5: වැට
4: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
5: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
4: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
5: ඔව් තාප්ප ඇවිදිනවා.
4: වැට කියන්නේ එළියටම තමයි යන්නේ.
5: ඔව් එළියට.
4: අතුරට යන්නේ
5: නැහැ. නෑ නෑ නෑ නෑ අතුරට යන්නේ
4: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.1

0: Asunavyai Eka Asunavyai Tuna Supreme Radio Supreme Radio Supreme Radio Maki Hande Maki Rata
1: Daivi Nadi Hatalis Hayai Dan
2: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
3: හපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
3: බෑක් ටු බෑක් සින්දු අහන්න
6: Let's go.
2: Every weekday at 4 p.m. Din Porto with Ashi Ali. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
3: I burn සුබදාසන කවල උදෑසන හරි.
6: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
3: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකී.

බලන්න ඉතින් කොච්චර ලස්සනද නේද? ලස්සන සින්දු අහගෙන යන මේ ගමනත් හරිම ලස්සනයි. ඉතින් දවස් පුරාවට මම ඔයත් එක්ක ඉන්නවා. ඉතින් අලුත පැයකට යන්නත් තියෙනවා. ඊට කලින් කට්ටියක් එන්න එකතු කරගන්න මම ඉක්මනින්ම එකතු කරගන්නම් යාළුවව. කැස්බෑවෙන් ඔන්න සමන් මේ පැත්තට කතා කරා. පුතා ජනිත් පවනී වාසනා දුවලා දෙන්නවත් ඒ වගේම රට රකින්න රණවිරුවන් හැම දෙනෙක්මත් යාළුවෝ හැම දෙනෙක්මත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න සමන් කැස්බෑවෙන් මේ පැත්තට කතා කරලා කිව්වේ. ඒ වගේම බොරලස් ගමුවෙන් තිලත් මේ පැත්තට කතා කරා. රසල් චිත්‍රා ඒ වගේම ස්වර්ණ පත්මිනි මේ කට්ටියත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියලා තියෙන්නේ. රයිට් අනිවාර්යෙන්ම එකතු කරගන්නම්. තවත් ලස්සන සින්දුවක් අහන්න දිගටම එකතු වෙලා ඉන්න. අලුද්ද පරණද කියලා නෑ, හැම ආරයකම සින්දුවක් ඔයාලට අහන්න හැකියාවක් තියෙනවා. සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවනම් ඉතින් TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා, එයාලව එකතු කරගන්න. ඔන්න ඇලෙක්ස් ඉන්නවා මේ පැත්තේ, ඒ වගේම හංවැලෙන් ඩිලාන් නිරෝෂ් ඉන්නවා. නිරෝෂ්වත් එකතු කරගන්න ඩිලාන්ව. ඒ වගේම එකතු කරගන්න ඕනේ මේ පැත්තේ ඉන්නවා තවත් කට්ටිය ඉන්නවා. කවුද තව ඉන්නේ? හර්ෂණී ඉමල්කා මතුමාලි ඉන්නවා, හායි කෙල් තියෙනවා. හායි හර්ෂණී. වගේම එකතු කරගන්න ඕනේ තිමේෂ් ඉන්නවා, සසිඳු නමෝත් ඉන්නවා, එයවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම කොන්රේ ඉන්නවා. කාරුණික මතක් කිරීමයි වතුර බොන්න කියලා දෙනවා. ඔන්න එල්ලිනෝ වලට බය වෙලාද කොහෙද? ඒ වගේම රිෆාත් ඉන්නවා ගෝල් වලින්. රිෆාත්වත් එකතු කරගන්නම්. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා එකතු කරගන්න සුදුවත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතය අහන්න ලෑස්ති වෙන්නේ. චාම්ර ඉන්නවා, එයවත් එකතු කරගන්න. ඒ වගේම සචිනී මේ කට්ටියත් එක්කද එකතු කරගන්න. අවිෂ්ක එයවත් එකතු කරගන්නම්. දිගටම එකතු වෙලා ඉන්න මකිත් එක්ක. තවත් ලස්සන සින්දුවක තමයි මේ විදිහට අහන්න ලෑස්ති වෙන්නේ. අපි අලුත් හොරවකින් එකතු වෙමු. දිගටම ඉන්න මකිත් එක්ක. පරණ මතකත් එක්ක අලුත් වෙන විදිහටම ලස්සන සින්දුවක් දෙන්න. දිගටම ඉන්න.

0: 11යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: ඔය වචන තියෙන ගීත ටික මට කියන්න. 89.1
1: 89.3
2: හඬන මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කිනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න.
3: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: පැඩි පැඩි වෙලා.
4: අංක එකයි ලග්න එකයි.
5: සියයක්ම ඔබ යකේ.
4: අංක දෙකක් ගැලපුණාම.
5: රුපියල් 1000ක් අතේ.
4: අංක දෙකයි ලග්න එකයි.
5: 2500ක් අතේ. අංක තුනට.
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
4: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
1: 89.1 89.3 Supreme Radio.

අලුත් පැයක් තමයි මේ විදිහට ගත කරමින් එන්නේ. ඉතින් හොයියා හොයියා කියගේ මේ වෙලාවේ නටනට ඉන්නවා වෙන්න පුළුවන්, නැත්තම් මොකක් හරි වැඩක් කර ගමන ඉන්නවා වෙන්න පුළුවන්, නැත්තම් කොහෙරි යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? වයිෆ්ගේ කීමට ගෙදර වැඩ කරන ගමන් ඉන්නවා වෙන්නත් පුළුවන්. කොහොම හිටියත් ඔයාගේ නිදහස වැඩි කරන්න ඔයාගේ මහන්සිය නැති කරලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තවත් ලස්සන සින්දුවක් අහන්න කලින් කිහිප දෙනෙක්ින් එකතු කරගන්න, යාළුව එකතු කරගන්න මේ ලෑස්ති වෙන්නේ. ඔන්න පානු දුරෙන් සුපුරුදු පරිදි ජගත් මේ පැත්තට කතා කරා. මාව සද්දිර මහගෙන ඉන්නවා කියලා තමයි ඔන්න කිව්වේ. ඉතින් හදරෙන් එකතු කරන ජගත් බොහොම ස්තුතියි. තව ටිකක් සද්දේ වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් නෑ නෑ ඔහොම ඇති නැත්තම් ප්‍රශ්න ඇති වෙන්නේ නේද වටපිටාවෙන්? නෑ නෑ ඔය ඇති, මාව අහගෙන ඉන්න දෙකටම. ජගත්වත් එකතු කරගන්න ගමන් TikTok live එක පැත්තට යන්න ඕනේ. ඒ පැත්තේ ඉන්නවා ඔන්න. කවුද ඉන්නේ ඒ පැත්තේ? කට්ටිය ඇවිල්ලා ඉන්නවා ඒ පැත්තට. එකතු කරගන්නම් යාළුවත්. ඔන්න මේ වෙලාවේ එකතු වෙනවා සචි ඉන්නවා, ඩිලාන් ඉන්නවා, ඩිලාන් නිරෝෂ් හංවැල්ල මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මම දෙන්න උත්සාහයක් ගන්නම් ඩිලාන්. ඒ වගේම ගීතා කියලා තියෙනවා අපිවත් එකතු කරගන්න කියලා. ඔන්න ගීතා ඔයාවත් එකතු කරගත්තා. ඉරපස් එකතු කරන්න ලෑස්ති වෙන්නේ මේ පැත්තෙන් ඉන්නවා ඔන්න කට්ටියෝ. තව නිලු ඉන්නවා, නිලුවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම එකතු කරගන්නම් තව උදාර පීරිස් ශානක ෆර්නෑන්ඩෝ ඉන්නවා මේ පැත්තට. ලස්සන ගිෆ්ට් එකක් තියලා තියෙනවා මට. ඒ වගේම වෙට්‍රිවෙල් ඉන්නවා හායි කියලා තියෙනවා. ඒ වගේම එයා ඉන්නවා. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ ඇලෙක්ස් මේකටත් එක්ක තමයි මේ TikTok live එකේ පැත්තේ ගත කරමින් ඉන්නේ. එන්නේ පැත්තට අපි ලස්සන සින්දු අහන්න ඔයාවත් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුවට. ඉතින් TikTok live එක පැත්තේ ඒ විදිහට ගත කරමින් යද්දි මම මතක් කරන්න ඕනේ social media පැත්ත ගැන. ඉතින් එන්න මේ පැත්තට අපි social media වලට ගියොත් එහෙම Supreme Radio කියලා search කරන ඕනම තැනක අපේ page අපේ channels බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන දේවල් ඔයාලට බලන්නත් පුළුවන්. විද 1 1 2 5 10 5 10 අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. ඒ වගේම වාට හැකියාවක් තියෙනවා WhatsApp එක පැත්තට මැසේජ් එකක් දාන්න 0 718 893 893. අපි එහෙනම් මෙන්න මේ මතක අලුත් කරන ලස්සන සින්දු අහලා ආයෙත් මේ පැත්තේ නැගිටෙමු. දෙගර්මින් මගෙත් එක්ක 11:13 වෙලා තියෙන්නේ.

0: A suonare ai ecco, a suonare ai tu. Supreme Radio. Magiyana, Magirata. චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවෙ දරුවන්ට Biological Engineering, Food Science Engineering, Artificial Intelligence ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. China Lanka Education, Dr. Bhagya, 0870-290-290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
1: ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
5: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
4: ඉවරයි අද.
3: අහ, කවද දැක්ක හීනේ?
6: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
3: ඕවද බුදුමවට හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: චීනය හැදුවා නිපු මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
3: වසරකට නවෝත්පාදන මිලියනයක්.
7: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයේ තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ චීනය. අද වෙනකොට නිපු ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
3: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
7: අනිවාර්යෙන්.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

ටික්ටොක් එක පැත්තේ කට්ටියක් ඉන්න එකතු කරගන්න, යාලුවත් එකතු කරගන්න. ඊට කලින් WhatsApp එක පැත්තේ කට්ටියක් ඉන්නවා, හොට්ලයින් නම්බර් එක පැත්තේත් කට්ටියක් ඉන්නවා. WhatsApp එක පැත්තේ ඔන්න ඉන්නවා මේ වෙලාවේ සේරුවාවිල KDA සමරසිංහ. පවුලේ සියලුම දෙනාමත් හිතවත් ගුණ මිතුරු මිතුරයන් සියලු දෙනාමත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. බොහොම සෝතේ අනිවාර්යෙන්ම ආදරෙන් එකතු කරගන්නන් ඒ අයව. ඊට පස්සේ මේ වෙලාවේ සංජයව එකතු කරගන්න මම ලෑස්ති වෙනවා. කොහෙන්ද මැසේජ් එක දාලා තියෙන්නේ? ගම්පහින් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. අද නිවාඩු හසිත ඔයාව සද්දේ මහගෙන ඉන්නවා කියලා තමයි ඔන්න සංජය මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you so much Sanjay, ඔයාව ආදරෙන් එකතු කරගන්නම්. තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ යන්න හදනේ හොට්ලයින් නම්බර් එක පැත්තට. හොන්න මම යනවා බණ්ඩාරවෙල පැත්තට. බණ්ඩාරවෙලින් මැණිකේ රත්නායක මේ විදිහට මාව අහගෙන ඉන්නවා. එකතු කරගන්න කිව්වා විශේෂයෙන්ම මාව. ඔව් බොහොම ස්තුතියි. ඉතින් මනිෂව එකතු කරගන්න කිව්වා අපේ, වගේම නිමේෂා, ආශී, වගේම දිනු, වගේම මැක්ව එකතු කරගන්න කිව්වා අනිවාර්යෙන්ම. ඒ වගේම මහත්තයා දයාරත්න දුව සෙව්වන් දිවත් එකතු කරගන්න කියලා කිව්වා. ඉතින් බොහොම ස්තුතියි මැණිකේ රත්නායක, ඔයා මේ පැත්තට කතා කරාට. ආයෙත් කතා කරන්න මේ පැත්තට. ඔන්න ඉතින් බණ්ඩාරවෙල පැත්තෙන් යන්න ලෑස්ති වෙන්නේ TikTok live එක පැත්තට. ඔන්න මේ පැත්ත කට්ටියක් ඉන්න. ඔන්න සචීව එකතු කරගන්න ඕනේ, වගේම එකතු කරගන්න ඕනේ ආඩ් බයි ඉෂ්. ඔන්න ඔන්න ගුඩ් මෝර්නින් හසිත කියලා දෙනවා. ගුඩ් මෝර්නින් ගෝනි. නිලු ඉන්නවා ඊශ්‍රායෙල් වලින්. නිලුවත් එකතු කරගන්නම්. ඉන්නවා ශ්‍රියානි, ඔන්න අද වැඩමල්ලි කියලා තියෙනවා. එයාත් ඉන්නේ පිට රට. ඉතින් බොහොම ස්තුතියි ඔයාලා එකතු කරගන්නම්. මේ පැත්තෙන් තවත් ඉන්නවා ගීතා. මේ කට්ටියත් එක තමයි TikTok live එකේ පැත්තේ ගත කරමින් ඉන්නේ. කහතුඩු ගෝණපලින් ඇන්ස් ක්ලෝදින් ඔන්න මේ විදිහට TikTok live එක පැත්තට ඇවිල්ලා තියෙනවා. එයාලවත් එකතු කරගන්නම්. ඒ වගේම හෂාන් මధుරංග මේ කට්ටියත් එක තමයි TikTok live එකේ පැත්තේ යන්නේ. අපි ලස්සන සින්දුවක් අහමු මේ හැමෝම එකතු කරගෙන. රයිට්, අපි අහමු මේ දවස්වල හරි ප්‍රසිද්ධ, මේ දවස්වල හැම දිනෙකම අහන ඔරිජිනල් ගායකයාගේ ඔරිජිනල් රීමෙක් වර්ෂන් එකක්. දිගටම එකද ලයින් වගේත් එක්ක. 11:28 දැන්.

0: A su nave hai ekra, a su nave hai tune. Supreme Radio. Magi hale, magi rata.
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188 ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍චාරයක්
1: Travel with Supreme
2: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
4: සතියේ දින බලා රාත්‍රී 7ට
6: අනුග්‍රහය
7: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burst the bodas and I can allow with us on a hot.
2: Supreme Radio the welcome show.
0: සතියේ දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.
3: ලස්සන වෙලාවක් මේ විදිහට ගත කරමින් යන්නේ මම ඔයාට ඉඩ දෙන්න යන්නේ දවල්ට කාලා බීලා මේ පැත්තට ආයෙත් එන්න කියලා ඒ වෙලාව තමයි මේ දෙන්න මේ ලෑස්සෙන් ඉන්නේ. හරි අපිට මේ පැය තවත් සින්දුවක් තියෙනවා අහන්න. ඉතින් එක දිගට සින්දු අහන්න නම් හොඳම තැන තමයි සුප්‍රීම් රේඩියෝ කියලා කියන්නේ 89.1 89.3. අපි වහගෙන ඉන්නවා වගේම මේ පැත්තට කතා කරන්න මේ පැත්තට WhatsApp message කරන්නත් හැකියාවක් තියෙනවා. හරි TikTok live එක පැත්තේ සචී ඉන්නවා. ඒ වගේම කීෂු මේ කට්ටියත් එක්ක තමයි TikTok live එකේ පැත්තෙන් ගත කරමින් ඉන්නේ. ඉතින් එකතු කරගන්න ඕනේ තවත් කට්ටිය ඉන්නවා. එයාලව එකතු කරගන්න. ඔන්න නිරෝ ඉන්නවා ඉතාලි වලින්. නිරෝවත් එකතු කරගන්න. ඊට පස්සේ චෝලන් ඉන්නවා. ජෆ්නා වලින් අනුව ඉන්නවා. අනුවත් එකතු කරගන්න. ඊට පස්සේ තවත් කට්ටිය මේ පැත්තේ ඉන්නවා මගෙත් එක්ක TikTok live එකේ. එයාවත් එකතු කරගන්න ඕනේ. බලපු තව කවුද ඒ පැත්තේ ඉන්නේ කියලා. එකතු කරගන්න මම චතුර බානුක එයාවත් ඉන්නවා. එයාවත් එකතු කරගන්න ගමන් ශිරෝමි ඉන්නවා. ශිරෝමිවත් එකතු කරගන්නවා. දියත පාක්කේ 85 වෙනි කුටියේ ඉන්නවා කියලා තියෙන ඔන්න අචාරු ගන්නවා නම් ඒ පැත්තට එන්න කියලා තමයි තියෙන්නේ. දියත පැත්තේ ඉන්නවා නම් කට්ටිය ඔන්න යන්න 85 වෙනි කුටියට. එතන ඉන්නවා ශිරෝමි. එයාගෙන් අචාරු ඉල්ල ගන්න. හරි ඊට පස්සේ ඔන්න ශලින් ඉන්නවා. ශලින්වත් එකතු කරගන්නම් සීකු. ඒ වගේම තවත් කට්ටිය ඉන්නවා. එයාලවත් එකතු කරගන්නම්. ආර්ට්ස් බයි ඉෂ් ඉන්නවා. මේකටත් එක තමයි TikTok live එකේ පැත්තේ ගත කරමින් ඉන්නේ. රයිට් තැන්ක් යූ සෝ මච් කට්ටියට. ඉතින් අපේ ගෙදර කට්ටිය ලොකු අම්මා රමේෂ් එයාගේ අම්මා තාත්තා එකතු කරගන්න කියලා ඔන්න ගීෂු කියලා තියෙනවා. රයිට් ඒ කට්ටියත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතය මේ විදිහට අහනලා සිබ්වෙන්නේ. හරිනම් කාල බීලා එන්න මම දවල් වරු ඔන්න වෙලාවක් ඔයාට වෙන් කරන්න අපි ආයෙත් හමුවෙමු. ඉතින් බොහොම ස්තුතියි උදේ 8 ඉඳලා හිටවූ ආයෙත් මම ඉන්නවා අද දවස් පුරාමටම. හරි යන්න එපා කොහෙවත්. දිගටම එකතු වෙලා ඉන්න 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ එකත් එක්ක. ඉතින් මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දවස පුරාවටම ඉන්නවා වගේම ඔයාට පුළුවන් ඔයාගේ නිවාඩුව ඒ වගේම ඔයාගේ නිදහස මේ හැම දෙයක්ම තව තවත් වැඩි කරගන්න. ඔයාට මහන්සියක් තියෙනවා නම් ඒ මහන්සිය නැති කරගන්නත් ඔයාට හැකියාවක් තියෙනවා. දිගටම මගෙත් එක්ක එකතු වෙලා හිටියොත් එහෙම. එහෙනම් ඉතින් වැහි පබළු අහන තමයි ලෑස්ති වෙන්නේ. අපි හැමෝම ආදරය කරන තවත් ලස්සන සුන්දර ගීතයක් තමයි මේ විදිහට දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න ආදරෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම එකතු කරගන්න ඕනේ හොට්ලයින් නම්බර් එකට කතා කරා. වස්කඩුවෙන් අමා මාව එකතු කරගන්න කිව්වා. ඒ වගේම නිලංකා, ඉනෝකා, රන්දි මේ කට්ටියත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතය අහන්න යන්න ඕනේ කියලා අමා මේ පැත්තට කතා කරලා කිව්වේ. ආදරෙන් එකතු කරගන්න ඔයාවත් දිගටම ඉන්න. ඔය හැමෝම මගෙත් එක්ක අද දවස් පුරාමටම ආදරෙන් එකතු කරගන්න ඔයාවත් මේ ලස්සන සින්දුව අහන්න. දෙකරමෙන් මගෙත් එක්ක අතරේ පිරුණු තවත් ලස්සන සින්දුවක්.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: හඬන මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කිනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි
1: වෙලා. අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යටි.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක් අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ඔයා
5: තියෙන ගීත ටික මට කියන්න 89.1 89.3
6: Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112864012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
2: Happening Evening Drive එක
1: Lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: Back to back සින්දු අහන්න
6: Let's go
1: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: සස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The Welcome Show.
3: I burn සබෝදස් නැකවල උදෑසන හන.
2: Supreme Radio The Welcome Show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
2: The Welcome Show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
3: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: සුප්‍රීම් රේඩියෝ. මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ සමරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22 The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යයේ. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
2: ඇත්තටම කවුද?
1: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
2: තියෙන්නේ.
1: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා.
2: ඒ
1: කොමරි සටන ජයගත්තට පසුව තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආතරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආතරේ දැනෙනවද?
3: ඔව්, ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 Supreme Radio

0: එකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩිතහනිය දුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළඹ බලේ කොතන ඇහේ

වෙලා තියෙන්නේ. වෙල්කම් වෙල්කම් මායිත් සැරයක්. මම මේපතර ඇවිල්ල ඉන්න ඔන්න දවල්ට කාලෙහෙම ආවේ. හරි දැන්ඩිතින් එක දිගට ඉන්න පුළන් ඔයත් එක්ක. කෑවද බීවද මොකද වෙන්නේ ඉතින් ඔය පැත්තේ? මං ආසයි දැනගන්න. බිඳ 1 1 2 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් ගන්න. 0718 893 893 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට දැන්ම ඔයාලට මැසේජ් එකක් ගන්න හැකියාවක් තියෙනවා. හරි. හරි, ඒ වගේ මතක් කරන්න ඕනේ අපේ TikTok ලයිව් එකක් ඇවිල්ලා ඉන්නේ. ඔන්න TikTok එකේ නම් මේ වෙලාවේ ඉන්නේ සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරොත් එහෙම අපේ channel එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒක follow කරන්න. ඔන්න TikTok ලයිව් එකට ඇවිල්ලා ඒක ඉන්න කට්ටියත් එක්ක message කරන ගමන් මගෙත් එක්ක ඔන්න ලයිව් එකේදීත් කාලය ගත කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් 89.1 89.3 සුපුරුදු පරිදි රේඩියෝ එක අහගෙන ඉන්න. පිටරට ඉන්න කෙනෙක් නම් ඔයාලට රේඩියෝ ගහන්න දෙයක් නැහනේ. ඒකින්ද තමයි අපි website එක තියෙන්නේ. www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔයාලට අහන්න හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මේ ආදරෙන් ගත කරන්න යන ඊළඟ අපේ සවස වරුව. එනගින් දෙකට මගේ සේකේත ලයින් එකතු කරගන්න මේ ලස්සන සින්දුවට මම වහගෙන ඉන්න ඔයාවත් ආදරෙන්. ඉතින් එකතු කරගන්න ගොඩක් ඇතිනේ නේද? ආදරය කරන අය ඉතින් පවුලේ අය වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්. එයාලා ගැන මට කියන්න. මම මේ වගේ ලස්සන සින්දු වලට එයාලව එකතු කරගන්න. මතක කරපු විදිහට හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. ඒ වගේම වට්ස්ඇප් නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. 1 විනාඩි 7ක් වෙලා තියෙන්නේ දැන්.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend Lubit Supreme Radio හඬන මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කිනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි පැඩි වෙලා
3: අංක එකයි ලග්න එකයි
4: සියයක්ම ඔබ යකේ
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක් අතේ
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ අංක 3ට
3: 50000
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
3: අංක 3යි ලග්න එකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio

0: A su nave ai ekra, a su nave ai tuhe. Supreme Radio. Magi hal, magi rata. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් මට උගලට වරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahana.
7: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: The Welcome Show.
9: Ahena Ahana Katha Athara. Rasa Katha Ahena Paya Thuna.
10: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ. හාර මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
11: වැට
10: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ.
11: ඔව්. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට. ඔන්න තව සුට්ටක් හිට ගන්නවා. සුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවන කට්ටිය
10: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
11: ඔව් තාප්ප ඇවිදිනවා.
10: වැට කියන්නේ එළියටම තමයි යන්නේ.
11: ඔව් එළියට.
10: උඩට යන්නේ
11: නැහැ. නෑ නෑ නෑ නෑ උඩට යන්නේ
10: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.

ආදරයෙන් එදා ඉඳන්. එදා ඉඳලා ආදරයෙන් තමා හිටිය නේද අපි. මේ වගේ අපේ ජීවිතවල ඉන්න කෙනෙක් ඉන්නවනේ නේද? අමතක කරන්න බැරි කෙනෙක්. එහෙම කෙනෙක් තමයි වර්තමානයේ ඔයාලා ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙම නැති වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන් නේද? ඉතින් අපේ හදවතේ ඉන්න කෙනාවත් එකතු කරගෙන බෝ අපි තවත් ලස්සන සින්දුවකට යමු. දෙපතර ගෝලයක් ගන්න 0112510510 WhatsApp message එක දාන 0718893893 WhatsApp එක පැත්ත කට්ටියක් ඉන්නවා. ඊට කලින් එකතු කරගන්න ඕනේ TikTok live එක පැත්තේ ඔන්න සාරා චතු මේ වෙලාවේ එකතු වෙනවා. නිමාෂා කියලා දෙනවා මට ඉන්න වෙන්නේ නැහැ. අපිවත් එකතු කරගන්න හොඳේ කුවෙට් ඔෆිස් වලින් ඔෆිස් එකෙන් කට්ටිය එකතු කරගන්න කියලා නිමාෂා රත්නායක මේ විදිහට කියලා තියෙන්නේ. එවගේම දායා සුදාහර ඉන්නවා. එයාවත් එකතු කරගන්න හංසන ඉන්නවා නුවරින් එකතු වෙලා මේ විදිහට මගෙත් එක්ක. ගුවනි ගයත්මා ඉන්නවා. එයාවත් එකතු කරගන්න. එවගේම එකතු කරගන්න ඕනේ අමල් මදුශංක මේ විදිහට එකතු වෙලා ඉන්නවා මගෙත් එක්ක. රුමේනියා වලින් තමයි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඊට පස්සේ දිස්නා කුමාරී ඉන්නවා. එයාවත් එකතු කරගන්න තවත් ලස්සන සින්දුවකට. එවගේම රුවි ඉන්නවා. එවගේම නෙත්මින සුරංග එයාවත් එකතු කරගන්න ඕනේ. R plus K ඉන්නවා. හායි කියලා දා දෙනවා. හායි හායි හායි. බිග් බොස් සුතා කරන් ඉන්නවා. එයාවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මිහිරාන් එකතු කරගන්න. එයාගෙන් පස්සේ රුවි එයාවත් එකතු කරගන්න ඕනේ. එකතු කරගන්න ලෑස්ති වෙන්නේ කුමාරි චන්දනායක එයාවත් එකතු කරගන්න. ඒ වගේම සසී එකතු කරගන්න ඕනේ. සසී මට gift එකක් දීලා තිනවා. ඒ වගේම තේජාන් තිලංග තුලංජන සිංගප්පූර් වල ඉඳලා මාගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ වගේම සචී මේ කට්ටියත් එක්ක තමයි TikTok live එකේ විදිහට ගත කරමින් ඉන්නේ. right මේ කට්ටියත් එකතු කරගනම ඔන්න අපි ලස්සන සින්දුවකට යමු. කවි බෝයි ඇවිල්ලා තිනවා. හායි කියලා දෙනවා. හායි කවි කොහමද? ඔයාවත් එකතු කරගන්න තවත් ලස්සන සින්දුවක් අහන්න. එහෙනම් ආදරෙන් එකතු කරගන්න මේ ලස්සන සින්දුවට. ඔයාවත් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. WhatsApp එකට message එකක් දාන්න. hotline number එකට call එකක් ගන්නත් ඔයාලට හැකියාවක් තියෙනවා. දිගටම මගෙත් එක්ක

0: අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ අද මගේ රට ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188 සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සින්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
2: සෙනසුරාදා
0: සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 8993 වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද
3: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව වටා ඇති ජලය කලා යන කාණු පත්තතිත හැකිතාක් පිරිසිදුව තබාගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: අසු 9.1 89.3

0: Endless Weekend with Supreme Radio.
1: Supreme Radio අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. ඒ වගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3 Supreme Radio.

0: A su naveaj ekran, a su naveaj tune. Supreme Radio. Magiyana, magirata.
1: එකයි විනාඩි 45යි දැන්.
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට. බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න. චායින ලංකා එඩියුකේෂන්, ඩොක්ටර් භාග්‍ය, 0870290290. සම්මුඛ පරීක්ෂණ ජූලි 28 29.
3: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
4: මම බොහොම බය වුණා. මගේ පණිවිඩා වුණා.
5: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
5: ආ, කවද දැක්ක හීනේ?
6: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
5: ඕවා දබුම ඔබක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට
2: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
5: I burn subodasana kavala udasana hata.
7: Supreme Radio the welcome show.
2: Satya davas pahema ude hatata.
7: The welcome show.
5: Anugrahaya.
8: Wartha pita wartha tambeme koti ate NLV tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane vela digena obat kotipatiye kuwan.
9: Meltol hisarathaya una sempratishyawa angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

අපි ආදරය ගැන කතා කරමේ නින්දේ නේද? කාලේ වේගෙන් වේගෙන් ගත වෙලා යන අලුත් හෝනාවකට තමයි අර ලෑස්ති වෙන්නේ. අපිද 1-1-2-510-510 අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. ඒ වගේම වට හැකියාවක් තියෙනවා 0-718-893-893 අපේ වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. TikTok live එක මම මේ පැත්තෙන් ඇවිල්ලා තින්නේ. ඔයාලට තාමත් මේ පැත්තෙන් මගෙත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් අලුත් හෝරාවකට ගිහිල්ලාම අපි හමුවෙමු නේද? දිගටම එකතලා ඉන්න මගෙත් එක්ක 89.1 89.3 Endless Weekend Supreme Radio ආගෙන දිගටම ඉන්න මගෙත් එක්ක. ආදරේ පිරුණු තවත් ලස්සන සින්දුවක් තමයි දෙන්න ලෑස්ති වෙන්නේ. පරණ මතක ආයයි අලුත් කරන එකක්. අහලා බලන්න.

89.3 Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio
2: මගේ හඬ මගේ රට
3: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: සස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල් සහ ගම්පොළ.
1: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
2: එතකොට දැන් ආදරේ දැනෙනවද?
1: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
2: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
1: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය.

0: වෙල්කම් ෂෝ. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන. චීන හැදුව නිපුූ මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට එකක්. ඒ කන්සෙප්ට එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුළ හදනු.
1: වසරකට නවමිලියනයක් මිලියනයක්.
0: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය කියෙන සංකල්පය. චීනයට තියෙන් අවුරුදු සියක සැලසුන්ති. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංකකයින් චීනය. අද වෙනකොට නිපුූ ලෝකේ අනාගතය තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්.
1: මොකදක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
0: අනිවාර්යෙන්.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: Endless Weekend with Supreme Radio.
1: හඬන මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කිනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න.
2: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක් නැතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

ලස්සන සිින්දු අහගෙන ඉන්න ගමන් කටයක් එකතු කරගන්න පෑනේද. ටික්ටොක් ලයිවක පැත්ත කටයක් ඉන්න යලව එකතු කරගන්න ඉක්මනින් බා. ඔන්න ගීජු මේ වෙලාව ඉන්නවා ලයිවක පැත්තේ ශාන් සුචිර ඉන්නවා මේ වෙලාවේ. එවගේම දේශාන් ඉන්නවා. දේශාන්වත් එකතු කරගන්න ඊට පස්සේ එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ පැත්තේ ඉන්නවා හංසන. හංසනවත් එකතු කරගන්නම් ඊට පස්සේ බණ්ඩා ඉන්නවා. බණ්ඩාවත් එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ මිස්ටර් ක්‍රෂ් ඉන්නවා. යාවත් එකතු කරගන්නම් ඊට පස්සේ කවුද ඉන්නේ? තව කට්ටිය ඉන්නවා ඒ පැත්තේ. යාලවත් එකතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් කරගන්නම් මේ වෙලාවේ සමීර යශාන් කට්ටිය එකතු කරගන්න ඕනේ. විහංගනා ඒ වගේම මේ කට්ටියත් එක්ක එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ. මව අහගෙන ඉන්න ජනා ඒ වගේම පර්ල් මහේෂි මේ කට්ටියත් එක්ක තමයි ටික්ටොක් ලයිව් එකේ පැත්තේ ගතවරු වෙන්න ඉන්නේ. ඒ වගේම සචීනෝ මෙයාලත් එක්ක මිලින්ද සමර නායක වෙන්න ඇති නේද? තුරුල් ඉන්නවා එයාවත් එකතු කරගන්න. ශ්‍රියාණි ඉන්නවා ශ්‍රියාණිවත් එකතු කරගෙන තමයි මේ විදිහට ඊළඟ සින්දුව අහන්න ලෑසි වෙන්නේ. අසන සින්දුව අහන්න කලින් මතක් කරන්න ඕනේ මේ පැත්තට කෝල් එකක් ගන්න හැකියාවක් තියෙනවා 0112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට WhatsApp එකට මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා 0718083 893. එන ඉතින් මේ පැත්තට මැසේජ් එක දාන කෝල් එකක් ගන්න. මම බලාගෙන ඉන්න ඔයාගේ නම මුළු ලෝකෙටම ඇහෙන්න සුප්‍රීම් රේඩියෝ තුලින් කියන්න. දෙගර මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන සින්දුවක් තමයි මේ විදිහට වට දෙන්න ලෑස්ති වෙන්නේ. පරණ මතක ආය ආය අලුත් කරන්න තමයි ඔන්න සූදානම් වෙන්නේ. හරි එහෙනම් දෙගරම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියන ආරාධනාවත් එක්ක තමයි මේ ලස්සන සින්දුව වට දෙන්න ලෑස්ති වෙන්නේ. මම යන්නේ ඔයාගේ අතීතෙට. මේ ලස්සන සින්දුව මතක් කරද්දී ඔයාලා අතීතේ මොකක් හරි සිදුවීමක් මතක් වෙනවා කියලා මන් දන්නවා. ටිකර මේකද ලයින් එකකට එක්ක අපි අහලා බලමු. බඹරනාතේ 2:26 දැන්.

0: 89.1 Supreme Radio
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahana.
5: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. Satya Purama Veda Karala Weekend Eka Relax Venna.
2: Oya Adare Karana Aya Venuven Sindhu Illanna. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
5: Mixing, mixing, mixing, mixing the beat.
6: සුසුමලා කුලින් තනද හබා.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
2: ඔයාගේ request එක 0718 89.3 89.3ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
7: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3

0: 89.3
1: Supreme Radio
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112864012 සමුරු බලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 01 7 6 10 22 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
3: The Welcome Show.
4: I burn subodasana kavala udasana
3: hala. Supreme Radio The Welcome Show.
2: Satya davas pahema. Udaya hatata.
3: The Welcome Show.
4: Anugrahaya.
5: Vartha pita vartha tambeme koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikmavu davanta supiritaya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane viladigena obat koti patiye kuwan.
6: Navina takshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
8: Travel with Supreme.
4: සතිය දවස් පහේම The Welcome Show අහන්න.

සිින්දුව අහන්න කලින් කතා කරන්න ඕනි කෙල හිතුනා. කට්ටියකෙන් එකතු කරගන්න ඉක්මනින්ම යාලව එකතු කරගන්න. ලැස්ති වෙන්නේ සේරුවාවිල KDA සමරසිංහව එකතු කරගන්න, පවුලේ සියලු දෙනා එකතු කරගන්න කියලා තියෙන්නේ. ගුණේ මිතුරු මිතුරයන් සියලු දෙනා වෙනුවෙන් සුමිරු ගීතයක් වුණට එක් කරන්න කියලා ඔන්න කියලා තියෙන්නේ. අනිවාර්යෙන්ම එකතු කරගන්න මේ හැම කෙනෙක්ම. තවත් ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම යන ලැස්ති වෙන්නේ සමීරව එකතු කරගන්න. සමීර උදේත් මැසේජ් එකක් කියලා තිබ්බා නේද? නුවරින් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ආලෝත් එක්ක මේ වෙලාවේ වල සද්දේට මහගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. අනිවාර්යෙන්ම සමීර දිගටම මගෙත් එකතු වෙලා ඉන්න. ඊට පස්සේ එකතු කරගන්න ලැස්ති වෙන්නේ මේ වෙනාවේ මාව අහගෙන ඉන්න අසේලව. අසේල කොහෙන්ද කැලණියෙන් තමයි මේ විදිහට මැසේජ් එක දාන්නේ. ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න. අද නිවාඩු පාඩුවේ ඔයාව අහගෙන ඉන්නවා. සද්දේටම කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. මේ වෙලාවේ සුපිරි මෙලිය අහගෙන ඉන්න හැමෝමවත් හසිත ඔයාවත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න අසේල කියලා තියෙන්නේ. රයිට්. අපි එතකොට මේ කට්ටියත් එකතු කරගෙනම අලුත් පැකට් තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. අඩපුල මේ පැත්තට මැසේජ් එකක් දාන්න, ඒ වගේම මේ පැත්තට කෝල් එකක් ගන්න. මම ලෑස්තිව ඉන්න ඔයාව මේ ලස්සන සින්දුවලට එකතු කරගන්න. ලස්සන සින්දුවලට එකතු කරගන්නවා වගේම ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් කෝල් එකක් එහෙම ගන්න. හරි, මම ඔයාව එකතු කරගන්න. ලස්සන සින්දු අහන්න වගේම ඔයාගේ ආදරය කරන අය යාලුවත් එකතු කරගන්න හැකියාවක් තියෙනවා තවත් ලස්සන සින්දු අහන්න. එතන ඉතින් අපි මේ ලස්සන සින්දු අහලා ආයිත් මේ පැත්තෙන් එකතු වෙමු. දෙකට මගෙත් එකතුලා ඉන්න ආදරණ එකතු කරගන්න. මේ වෙලාවේ මම අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දු අහන්න. දෙකටම ඉන්න මගෙත් එක්ක අපි අහලා බලමු මේ ලස්සන සින්දුව.

0: සවස 3යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ කොළඹෙන් බලේ කොතනක් ඇහේ

0: 89.3 Endless Weekend with Supreme Radio.
1: හඬන මිනිස්සු එක්ක දුක් වෙනවට වඩා ඒ කිනාව හිනස්සන්න පුළුවන් කෙනෙක් වෙන්න.
2: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: වැඩි වැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

විනාඩි 9යි දැන් හරියටම අපි අලුත් පැයක් මේ විදිහට පටන්ගෙන තියෙන්නේ. වඩපල මේ පැත්තට කතා කරන්න මේ පැත්තට WhatsApp message එකක් දාන්න. මම අද දවසේ ඉන්න අවසාන පැය. ඉතින් මම කියා කියලා නැහැ. ඉතින් එක දිගට ඔයාලා සින්දු අහන්න නැහැ කියාවක් තියෙනවා. ඉතින් මම මතක් කරන්න අපේ hotline number එක 0112 510 510 අපේ hotline number. වඩපල මේ පැත්තට call එකක් ගන්න. ඒ වගේම 0718 89 3 89 3 කියන අපේ WhatsApp number එක තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න. සමහර අපි WhatsApp message කරන්න කැමති නේද? අපි දැන් ෆෝන් එකේ ලොක් එක ඇරියොත් එහෙම අපි ඉස්සල්ලාම යන්නේ WhatsApp එක පැත්තට නේද? අපි නිකන් ඔටෝ යනවා ඒ පැත්තට. අපි හිතන්නේවත් නැතුව තමයි WhatsApp එක පැත්තට යන්නේ. ඉතින් message එක දාන්න 0718 89 89 3ට. හරි, TikTok live එක ඒ පැත්තෙන් end කරලා තියෙන්නේ. අපි දැන් ආයෙත් සැරයක් ඔන්න මේ විදිහට 89.1 89.3 ඔයා රේඩියෝ අහගෙන ඉන්නවා වගේ මම මතක් කරන්න ඕනේ. දැන් මේ පිටරට ඉන්න කෙනෙක් නම් ඔයාගේ පුතා වෙන්න පුළුවන්, ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. එයාට ඉතින් ලංකාවේ රේඩියෝ එකක් අහන්න ආසාවක් ඇතිනේ නේද? එයාට තමයි මේ චාන්ස් එක තියෙන්නේ www.supremeradio.lk කියන අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්න ඉතින් එයාට අපේ රේඩියෝ එක අහන්න හැකියාවක් තියෙනවා. හරි, සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරන්න. දැන් Facebook එක, Instagram එකේ වගේම TikTok එක, YouTube එක, මේ social media platform හැම එකකම අපි ඔයාලගින් ඉන්නවා. ඉතින් බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් යන්න ගිහිල්ලා සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. අපේ පේජ් වල තියෙන එක එක දේවල් ගොඩාක් තියෙනවා. ඔයාලට බලන්න හැකියාවක් තියෙනවා. ඒ දේවල් දැනුමටද විනෝදයටද ඕනෑම දෙයක් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් මේ පැතර කෝල් එකක් ගන්න කියන ආරාධනත් එක්ක අපි මේ පැය ගත කරන්න පටන් ගමු. ඉතින් මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවා, කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා නේද? හිතේ ඇතිනේ නේද කියාගන්න බැරි දේවල්? අන්න ඒ දේවල් අහන්න තමයි මම ලෑස්තියෙන් ඉන්නේ. හරි, ටිකර මේක දෙලා ඉන්න මගෙත් එක්ක මේ ලස්සන සින්දුව අපි හැමදාමත් ආදරය කරන ජයශ්‍රීලාගේ ටිකර වෙන්න

0: ජීවිතේ වෙනසක් හොයන ඔබට
1: යතරෙනෙම පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
2: හිතට ශක්තිය
0: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
1: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
0: කලර්ස් රසගුණ පිළිකෑම
4: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
5: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසල පෙරහැර උත්සවයට. ඇසල පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
1: ඇත්තටම කවුද?
5: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
1: තියෙන්නේ.
5: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා.
1: ඒ කොමරි
5: සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3

0: 89.1 89.3 Supreme Radio.
1: Supreme Radio අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරවකරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. Number 1 hit music station Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The Welcome Show.
3: I burn සුබදාසනක වල උදෑසන
2: හන්න. Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
2: The Welcome Show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
9: මම බොහොම බය වුණා. මගේ පළේ පාවුණා.
10: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
8: ඉවරයි අද.
10: අහ්, කවද දැක්ක හීනේ?
11: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
10: ඕවද බොහොම ඔබට හිතට දැනෙන සිංහහන.
1: සතිය දවස් පහේම දවල් එකට.
2: සින්දු කපේ විත් නිමේෂා. නිමේෂා.
12: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 89.3
1: Supreme Radio
2: Mage hand Mage rata
3: ඔන්න ඉතින් අද දවසට මම ඔයත් එක්ක රැඳිලා හිටපු කාල සීමාව මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. මම ගියාට දැන් තමයි කතාව පටන් ගන්නෙ හරි. ඉතින් මම ගියාට ඔන්න මම ආයේ කතා කරන්නේ නැහැ. ඉතින් ඔයාට එක දිගට අද දවස පුරාට වගේම හෙට දවසේදීත් එක දිගට සිංදු අහන්න හැකියාවක් තියෙනවා. අලුත්ද පරණද ඕනෑම දෙයක්. AI ද මෑෂප්ද නාන්ස්ටොප්ද ඕනෑම ආකාරයක සිංදුවක් ඔයාලට අහන්න හැකියාවක් තියෙනවා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා නම් ඒක ඔයා දන්නවා හොඳටම. හරි. ඉතින් වට්සප් එක පැත්තේ කෙනෙක් ඉන්න එකතු කරගන්න යලවත් එකතු කරගෙනම ලස්සන සින්දුවකට යමු. ආයිබෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. තමාරා නිශානී චේතනා එවගේම තේජ අවෝර් පූජ්‍ය පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල KDA සමරසිංහ මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලව ආදරෙන් එකතු කරගන්න අදකට එකතුලා ඉන්න. ඉතින් යන තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ මගෙත් එක්ක උදේ 8 ඉඳලා හිටපු ඔයාට බොහොම සූති. ආදරෙන් එකතු කරගන්නම් ඔයාවත් මේ ලස්සන ගීත අහන්න. ඉතින් දවස් 30ම මගෙත් එක්ක හිටියා. ඉතින් TikTok live වලිමුත් අපි දෙන්න හම්බුණා. ඉතින් හෙට දවසේදී ඔයාට මේ විදිහටම හෙට ආදරෙන් සතුටින් ගත කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් දවස් පුරාවටම මගෙත් එක්ක හිටියා ඔයා. ඉතින් දැන් ඉඳලා ඔයාට එක දිගට සින්දු අහන්න හැකියාවක් තියෙනවා.

0: එහෙනම් මම හසිත දෙන්න හදන්නේ ලස්සන සින්දුවක් ඔයාට. ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න ඕනේ හරි.
1: Roger wanted the productions.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: බෑක් ටු බෑක් සින්දු අහන්න
4: Let's go.
0: Every weekday at 4 p.m. Tim Porto with Ashi Ali.
5: Mama hituwe mage hita his vela kiyala. Aadare mata ay kavadawa denen ekak naha kiyala.
6: Etukota den

0: ආදරේ දැනෙනවද?
1: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
0: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.

0: ප්‍රේම් රේඩියෝ
1: Endless Weekend with Supreme Radio.

0: මතක් කරන්න සවස හතරයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථා හක්ම දෙන කොටු දෙක.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: Collaboration.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0870-290-290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29
2: Happening Evening Drive එක
1: Lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
5: ගොනි කර තරුවක් තමත් ගොනි කර තරුවක්
2: Back to back සින්දු අහන්න
6: Let's go
1: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
7: Asu 9.1 Supreme Radio.

0: ෆයිබලේස සන්සි ලේස ප්ලාස්ටික් ලේස සමඟ නවීන ලේස තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලංගල පන්සලසල ඔප්නිින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න බින්දුව එකකයි දෙකයි හත්සේතිස් නවයයි එකසිය සුවට
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක The Welcome Show
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන
3: සමහර ගෙවුලුත් තියෙනවා වැටේමනි ගෙදර ඉන්නේ ආරේ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ
4: වැට
3: කණු හැම ඇද්ද වෙලා තියෙන්නේ
4: ඔව් අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවනේ ඒගොල්ලන්ගේ කියන්නේ වැට ටිකක් හරි හිතන්නකෝ දැන් අනික ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා සුට්ටක් විතර වැට ඔන්න තව සුට්ටක් හිට ගන්නවා සුට්ටක් හිට ගන්නවා දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ එහෙම කරන්න වැට දුවන කට්ටිය
3: ඉන්නවා තාප්ප ඇවිදිනවා නේද
4: ඔව් තාප්ප ඇවිදිනවා
3: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ
4: ඔව් එළියට
3: යන්නේ
4: නෑ ඇතුළට යන්නේ
3: මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
2: The Welcome Show
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකාලමු
5: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
6: 89.1 89.3 Supreme Radio

0: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
1: හිතට ශක්තිය,
2: සිරුරට සුවය.
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
1: ලස්සනට ඉන්න අලුත් රහස්.
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
2: කලර්ස් කුණ පිළිකේම.
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
1: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්.
1: Travel with Supreme.
2: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: වෙලාවසවස පහයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණය හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 18 22 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍යා 0.77 290 290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
2: ලිතුවේනියාවේ රැකියාවක් කරන් දෙන්නම් කිව්වද?
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I burn සුබදාසනක බලා උදෑසන හන්න.
6: Supreme Radio the welcome show.
8: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
9: අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: අසු නවයයි තුන.
14: Supreme Radio.

0: 89.1 Supreme Radio නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: The welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන. චීනය හැදුවා නිපුූ මහ පුදුමාකාර විදිහේ කන්සෙප් එකක්. ඒ කන්සෙප් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුළ හදනවා.
4: වසරකට මිලියනයක්.
2: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයට තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙන. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. අද වෙනකොට නිපුූ ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
5: ඔයා ආදරය කරන අය වෙනුවෙන් ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
6: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
5: ඔයාගේ request එක 0718 89.3 89.3ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.
9: Supreme Radio. Make a superior.

උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862

0: හතරයි බිදු අයිදොළහා ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසයි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
2: Travel with Supreme.
3: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
6: එතකොට දැන් ආදරේ දැනෙනවද?
5: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
6: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
7: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, සීඑන්සී ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180ට චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0770290290 සම්මුක පරීක්ෂණ ජුලි 28-29.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
4: The welcome show.
1: I burn subodas nakavala udasana hala.
4: Supreme Radio the welcome show.
0: Satya davas pahema udey hatata.
4: The welcome show.
1: Anugrahaya.
5: Wartha pita wartha tambeme koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha tanani tahane biladi gena obat koti patiye kuwan.
0: Meltol hisarathaya una semprathishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලන ජීවිත වෙන. දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: Endless Weekend with Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
4: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසල පෙරහැර උත්සවයට. ඇසල පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
5: ඇත්තටම කවුද?
4: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
5: තියෙන්නේ.
4: රට එක්සසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා. ඒ කුමාරි සටන ජයගත්තට පසුව තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගැමුණු රජතුමා ඉදි කරන්නේ.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට welcome show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

89.1 89.3 Supreme Radio.

0: සුප්‍රම් රේඩියෝ හගෙනට ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
1: Endless Weekend with Supreme Radio.

ඉංජිනේරුවෙක්විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙට්වලින්ම හදන නිසයි මම මෙල්වා RV500 විශ්වාසෙන් නිර්.

0: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
1: එතකොට දැන් ආදරේ දැනෙනවද?
0: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
1: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියෙ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය.
3: එන්න පියල් 40ක දිනුම් අවස්ථා. අනක්ම දෙන කොටු 2ට 1000 කොටු 3ට 4000.

0: අයියෝ, හීනයක්ද දැක්කේ අපරාදේ?
1: මම බොහොම බය වුණා, මගේ පළට පා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: ආ, කවද දැක්ක හීන?
3: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
2: ඕවා නබුම ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට
4: සින්දු කැෆේ විත් නිමේෂා.
5: Supreme Radio.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.
3: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: අසුනමෑදශම එකෙන් අසුනමෑදශම තුනෙන් සුප්‍රීම් වේලාව රාත්‍රී 7යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි 2 හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් 100,000ක ත්‍යාගයේ මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි 2 හමාරක ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 50,000ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: සමහර ගෙවලුත් තියෙනවා වැටේමනේ ගෙදර ඉන්නේ. හාරේ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ.
6: වැට
5: කණු හැම ඇද්ද වෙලා
6: තියෙන්නේ. අනික සමහර වැට දුවන විදිය වැට දුවවනවානේ ඒගොල්ලන්ගේ. කියන්නේ වැට ටිකක් හරි හිතන්නකො දැන් අනිත් ගෙවල් පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්ත තියෙන කියලා චුට්ටක් විතර වැට. ඔන්න තව චුට්ටක් හිට ගන්නවා. චුට්ටක් හිට ගන්නවා. දැන් අර ගෙදර නිකන් තියෙන නිකන් තීරුවක් වගේ. එහෙම කරන්න වැට දුවවන කට්ටිය
5: ඉන්නවා. තාප්ප ඇවිදිනවා නේද?
6: ඔව් තාප්ප ඇවිදිනවා.
5: වැඩි කියන්නේ එළියටම තමයි යන්නේ.
6: ඔව් එළියට.
5: අතුරට යන්නේ
6: නැහැ. නෑ නෑ නෑ නෑ අතුරට යන්නේ
5: නැහැ. මම දැක්කලා තියෙන කණු හැමක් දාලා තියෙනවා ගෙවල් වල. සමහර කණු තියෙන ගෙවල් වල සාලෙන් භාගයක් අතර ගියාට පස්සේ
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show. අසුනවියයි තුන Supreme Radio. Supreme Radio. Supreme Radio. වගේ හඬ වගේ රටා.

0: කැමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I work සුබදාසනක බලා උදෑසන
1: හදලා. Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
2: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්
1: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
2: FIFA World Cup 2026 තරඟ විස්තර
3: රන් කුසලානය අහිමිවෝද අභිමානය සහ ලෝකයේ තෙවැනි බලවතාවීමේ ගෞරවේ වෙනුවෙන් සටන් වදින යුරෝපයේ සදාකාලික පස මිතුරන් දෙදෙනකුගේ මහා සටනට මියාමි පිටිය දැන් සූදානම්. 20-26 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන ප්‍රංශය සහ එංගලන්තය අතර තරඟය හෙට අලුයම පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලෝක කුසලාන ඉතිහාසය දෙස බලන විට 1966 සහ 1982 ලෝක කුසලාන වලදී මේ කණ්ඩායම් දෙක එකිනෙකා හමු වී ඇති අතර ඒ තරඟ දෙකේම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණේ එංගලන්තයයි. නමුත් අවසන් වරට 2022 කටාර් පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන් හමු වූ මොහොතේ එංගලන්තය පරදා ගෝල 2-1 විශිෂ්ට ජයක් ලැබීමට ප්‍රංශය සමත් වුණා. මෙවර තරඟාවලිය පුරාම මේ කණ්ඩායම් දෙකම දැක්වූයේ අතිවිශිෂ්ට දක්ෂතා. කිලියන් එම්බාපේගේ ප්‍රංශ බලඇණිය අවසන් පූර්ව වටය දක්වාම ප්‍රතිවාදීන් අන්ද මන්ද කරමින් පැමිණියත් ස්පාඤ්ඤ හමුවේ ඔවුන්ගේ ගමන නැවතුණා. අනෙක් පසින් හැරි කේන් ප්‍රමුඛ එංගලන්තය ආර්ජෙන්ටිනාව සමග පැවති අවසන් පූර්ව සටනේ 85 විනාඩිය දක්වාම ජයග්‍රහණයේ අභියස සිටියත් අවසන් මිනිත්තු කිහිපයේදී ඔවුන්ට තරඟය අත්හැරීමට සිදුවුණේ අවාසනාවන්ත ලෙසින්. ඒ බිඳුණු සිහින නැවත එකතු කරමින් ලෝකයේ තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන සටන හිට එනම් ජූලි මස 19 ඉරිදා අලුයම 2:30 මියාමි ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. ඉන් අනතුරුව මුළු මහත් ලෝකයම බලා සිටින වසර 4ක මහා බලාපොරොත්තුවේ අවසන් සලකුණ තබන ලෝක කුසලාන අවසන් මහා තරඟය අනිද්දා එනම් ජූලි මස 20 සඳුදා අලුයම 12:30 නිව්යෝක් නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී ස්වාඤ්ඤ සහ වත්මන් ලෝකශූර ආර්ජෙන්ටිනාව අතර පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම්.
1: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න

0: ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න. සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
6: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
3: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893 ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510 ට
3: සුප්‍රීම් රේඩියෝ

0: ඔබ මේ රැඳි සිටින්නේ සුප්‍රීම් රේඩියෝ සමගින්. දැන් වේලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.
1: සුදන් හමන ගමන් තාලය
2: සුදඟ ඔබද
3: අසු නවයයි එකෙන්
1: Endless Weekend with Supreme Radio.

0: 89.1 Supreme Radio
1: Happening Evening Drive එක
0: Lead කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් ඒ වartifactId උගලට බොරු කියන්න බෑනේ
3: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: Back to back සින්දු අහන්න
4: Let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. The Welcome Show. Ahena ahana katha athara rasa katha ahena payatuna.
5: චීනය හැදුවනිපු මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
6: වසරකට නවෝත්පාදන මිලියනයක්.
5: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයේ තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. අද වෙනකොට නිපු ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත් තමයි අත්ත කතාව.
6: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
5: අනිවාර්යෙන්.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. 89.1 89.3 Supreme Radio. මගේ රට.

0: Supreme Radio.
1: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
2: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
3: අහ්, කවද දැක්ක හීනේ?
4: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
3: ඕවා දබුම ඔබට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
0: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වනකානමු.
3: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ
1: Endless weekend with Supreme Radio.

0: ජීවිතේ වෙනසක් හොයන ඔබට
1: අපරණෙම පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
2: හිතට ශක්තිය
0: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
0: කලර්ස් වල පිළිකෑම
1: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ 10ට ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
0: I burn subodas nakavala udasana hada.
5: Supreme Radio the welcome show.
2: Satya davas pahema ude hatata.
5: The welcome show.
0: Anugrahaya.
6: Wartha pita wartha tambeme koti ate NLV tanade dahane lutrayi rupiyal koti 13.98 ikma u davanta supirita agalaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampata tanani dahane biladi gena obat koti patiya kuwan.
7: Mentol hisaratiya una sempratishava angapata දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: 89.1 89.3 ඔබ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රීම් රේඩියෝ
1: අසුන් නවයයි තුනේ
2: Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
3: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
5: The Welcome Show.
6: I work for Bodhasa Nakavala Udhasana Hatha.
5: Supreme Radio, The Welcome Show.
0: Satya Davas Pahema, Udhe Hatata.
5: The Welcome Show.
6: Anugrahaya.
7: Vartha Pita Vartha, Tabane Koti Ate, NLB Tanaritahane, Luturaiye, Rupyal Koti, Dahatuna, Name Ate, Ikma U, Devanta, Supirite Agalabadimin, Rathe Sangvardhaneta, Devanta, Shaktiyak Vemin, Obad Dinava, Ratat Dinavana, Jatiya Mahatana, Sampata, Tananitahane, Viladigena, Obad Koti Pachyeku Van.
8: Ravina Takshanayen. නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
10: 89.1 89.3
11: Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ Back to back සිංදු අහන්න
4: Let's go
5: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali. Love sundaratama paradise.
1: Mana bendulu ese nogetulu tan soya. Utuma yamu satcharayak.
5: Travel with Supreme.
1: Satye davas pahema. The welcome show ahanna.
5: Dengu marantikai. දැනුවත් වී වනකානමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
6: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The welcome show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
5: ආගමික උත්සව අතරින් කතරගමට ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ ඇසළ පෙරහැර උත්සවයට. ඇසළ පෙරහැර මංගල්‍යය. දැන් කතරගම පෙරහැර මෙහෙම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ නිබු?
1: ඇත්තටම කවුද?
5: කවුද කියලා තියෙන්නේ? පෙරහැරේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ සන්නසක ලියලා රාජ ආඥාවක් නිකුත් කරලා
1: තියෙන්නේ.
5: රට එක්සැසත් කළ මහා නිරුදු දුටුගැමුණු රජතුමා තමයි මේ සන්නසක ලියලා මේ චාරිත්‍ර ඉටු කරන්න ඕනි විදිහ පමා ලියලා තියෙන්නේ. දුටුගැමුණු කුමාරයා එළාර සමග සටනට යාමේදී කතරගම දෙවියන්ට ආරයක් වෙනවා මට සටන ජයගන්න උදව් කරන්න කියලා.
1: ඒ
5: කුමරි සටන ජයගත්තට පස්සෙ තමයි කතරගම දෙවියන් උදෙසා පළමු දේවාලයේ මහා දුටුගමුණු රජතුමා ඉදි කරන්නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The welcome show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
6: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
4: Mixing, mixing, mixing, mixing the
7: beat.
4: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
6: ඔයාගේ request එක 0718-89-89-3 WhatsApp කරන්න. Call කරන්න 0112-510-510.
0: මගේ රට

89.3 89.3 Supreme Radio.

සුප්‍රීම් රේඩියෝ මේක

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 සුප්‍රීම් රේඩියෝ මේ

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සම

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.